0: ده الدولاب.
1: Me muere 21.
0: Come? Potete io? Li potete in su?
1: Beh, non ti chiedevo.